0: ස්වාත්මය සහ නිධානය. ස්වාත්මය සහ ස්ව අර්ථය අතර හටගත් අරගලය නිධානය.
1: The last in a line of the colonial elite is haunted by memories of avarice and love.

0: සංගීතය කුමන මගක අපි පියමං කළෙමුද? යා යුතු මඟ?
1: Music, the path we have traversed so far and the path that leads to our future.

0: දල්වාලාමු අපි එක ඉටි පහනක්. නෑ, දල්වාලාමු ඉටි පහන් දහසක්. ස්ත්‍රීත්වයේ නාමෙන් ජීවිතයේ දුක සැප දෙකටම දිරිමත්ව මුහුණ දෙන සියලු ස්ත්‍රීන්ගේ ශක්තියට හා ධෛර්යයට අපගේ ප්‍රණාමය. Let us light one candle. No, let us light 1,000 candles in the name of womankind. In the name of all women who face the joys and sorrows of life with courage and dignity. Our salutations to you.
1: කඳුලෙන් මෙන්ම සිනහවෙන්, දහදියෙන් මෙන්ම නව නිමැවුමෙන් ලොව තනන්නට එදත් අදත් හෙටත් වෙහෙසෙන්නේ ඇය වෙනුවෙනි මේ ගීය.

0: අහු මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන් දැයි හැඳින්නාද ඔබ? මා කියන්න අසන්න. සිතුවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනකද, යම් විටෙකද ඉඩලද ඒ ඇසිල්ලේ බුරබුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතුවිල්ලයියේ. ඉදින් මම මරණය රජ කරන දේශයට ජීවිතය නාදයේ කැටි කොටගෙන ආමි. ඕ කීය.
1: Listen to what I say, O people. The killer who pursues you in madness, did you see his face? It is a face disfigured by a brutal search for power in a world where the power of ideas is dying. And so, to a land ruled by death, I bring you life, as it is concentrated in my music, he said.